කෙමින් කෙමින් අප එළඹෙනවා අවසාන හෝරාවේ මේ නිරු හෝරාවේ අවසාන මිනිත්තු කීපයට සියලු දෙනාටම ස්තුතියි අද මේ වැඩසටහන වෙනින් එකතු වූ වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම තවත් ගීතයක් මා ඔබට තිළිණ කරනවා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායක අදටත් ජනප්‍රියම ගායක නොමියන ගායක H.R. ජෝතිපාලයන්ගේ එසේනම් තවත් සද්දිනකින් ඔබ හමු වෙන තුරු ඔබට රත්තරන් සඳක් පායන රත්තරන් ඉරක් පායන ජීවිතේ නදී උයනේ මල් පැණි සැනසෙන්නට හැකි සුබ දිනයන් හතක් උදා වේවායි පතමින් මා ඔබෙන් සමුගෙන යන්නම් මා ඔබේ හිතවත් සුරංග දසනායක